0: ඇසුන ගීරාවය උත්තර භාරතීය ගායන හඬ විය. මෙදා ඔහු ගුරු වී ඇගේ හඬින් දහසක් මල් පුබුදුවයි.
1: The North Indian song was our song too once. Today, a Hindi singer makes a thousand flowers bloom.

සියම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක

නැත හන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත හන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවස

ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙවුලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ.

එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව ඉඳිද්දී ලියූ කවියක්. අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් පෙරහැර කරඤ්ඤම් සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්.

කඩ දුං කඩ දුං තරකිට තත්තක් කඩ දුං දුං කඩ තරකිට තත්තක් තක්කඩ ජික් ජික් ජික් කඩ දුං දුං දුං කඩ නන් නන් නන් කඩ තක්කඩ ජික් කඩ දුං කඩ තරකිට ජෙංගක් කරලා ජිමික් කුඳා ජිමික් කුඳා ජිමික් කුඳා ජිමික් කුඳා කඩ තක තරකිට දුමකට තා.

වල්ගේ නැතුව වෙනි වෙනි හා වල්ගේ ඇති ගුණ මැස්සන්ට පෙට දුනි.